0: listening to 3ZZZ, Melbourne Ethnic Community Radio, 92.3 FM. Broadcasting in your language.
1: The following program is in Sinhalese.
2: ඔබ මීට පෙර අපට සහය දී ඇත්නම් ඔබට ස්තුතියි. මෙම වැඩසටහන දිගටම කරගෙන යාමට හේතු වුණේ ඔබගේ සහයෝගයයි. ඔබගේ ප්‍රජාවේ හඬ ඔබ නිසා විකාශනය වේ. දැන් ඔබගේ සමාජගතත්වය අලුත් කිරීමට කාලයයි. සවන් දීමෙන් නොනවති වැඩසටහනේ කොටස් කරුවෙකු වන්න. සමාජගතත්වය අලුත් කිරීමට ඩොලර් 16යි. සහනදායි හෝ වයස 60ට වැඩි නම් ඩොලර් 11යි. 94යි 15යි 19යි 28 අමතා හෝ 3ZZZ.com.au වෙබ් අඩවියට පිවිස අපව සම්බන්ධ කරගන්න.
3: Join or renew your 3ZZZ membership in May and you'll go into our prize draw. Thanks to station sponsor My Travel Solution, you could win a return ticket to the Philippines or one of the other great prizes on offer in this year's Membership Drive prize draw. Don't just listen, join the 3ZZZ family today for just $16 or $11 concession. Head to 3ZZZ.com.au or call us now on 9415 1928. Thanks to our station sponsors, My Travel Solution, Museums Victoria, Nova Cinema Carlton, Melbourne Zoo, Chemist Warehouse Brunswick, Charmille Films, Bunnings Brunswick. Terms and conditions on our website.
4: Nima wedasatahana guwan gatawanne Singhalen.

0: సందరు రాత్రిక సంగీతం యహోరావ సందతరు ఎఫ్ఎం తరంగమాల 95.3 අද 2026 වසරේ මැයි මාසේ 21 වෙනිදා බ්‍රහස්පතින්දා මේට දින 3කට පෙර තිස් අවුරුදු සාපය නිමා කර ශ්‍රී ලංකාවට සාමය උදා කර දුන්නා. ඒ අවුරුදු 17කට පෙර 2009 මැයි 18 වෙනිදා. ඒ බව අපේ හෙළයාට ටික ටික අමතක වෙමින් පවතිනවා. එදා අම්මා සහ තාත්තා දේවතාවකටයි වැඩට යන්නේ. හේතුව එක් අයකට බෝම්බයකින් හානි වුණොත් අනිත් එක්කෙනා ඉතුරු වෙන බව දන්න නිසා එය තම දරුවන්ට ශක්තියක් වෙනවා. රාජකාරී කටයුතු වලට යන අය, පාසල් යන ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ගුරුවරුන්, ඒ වගේම ගමන් බිමන් යන අය මේ සියලුම දෙනා අවිනිශ්චිත ආකාරයටයි ගෙදරින් එළියට බැස්සේ. අද ඒ කිසිවක් නැහැ. ඒ වුණාට ඒ මතකය සමහර අයගේ හිසිත් තුලින් ගිලිහි ගිහිල්ලා එහෙම නැත්තම් ඕනෑකමින් අමතක කරන රටේ නායකයින්, ත්‍රිවිධ හමුදාව, පොලිස් බලකාය, ස්වේච්ඡා බලකාය, සාමාන්‍ය පුරවැසියන් ඔවුන්ගේ ධෛර්යයෙන් ශක්තියෙන් ඒ තත්ත්වය නැති කරලා දැම්ම. එවකට ජනාධිපති වශයෙන් කටයුතු කළ සේනාධිනායක මහින්ද රාජපක්ෂ මහතා, ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ කෝටාභය රාජපක්ෂ මහතා, ත්‍රිවිධ හමුදාපතිවරුන්, මේජර්වරුන්, කණ්ඩායම් අනුදැන නිලධාරීන් මේ සියලු දෙනා ජීවිත ආශාව අත්හැරලා තමයි එදා කටයුතු කළේ. ඒ අපට ජීවත් වෙන්න රටක් ඇති කරගන්නට. අද ඒ තත්ත්වය මතක තියෙනවද කියලා හිතන්නත් බෑ. ඒ තරමට මිනිස්සු කුහකයි. එදා ඒ හොඳ අත්දැකීම් දක්පු අය, හමුදාවන්ට නායකත්වය දුන්න අය ඒ රණවිරුවන්ට සෙබල කියලා ආමන්ත්‍රණය කරනවා. රටේ නායකයා සෙබල කියලා තමයි ආමන්ත්‍රණය කරන්නේ. කතා කරලා වැඩි කාලයක් ගියේ නෑ. ඒ රණවිරුවන්ගේ අවශ්‍යතාවය ඕනෑ වුණා. ඒ තමයි දිට්වා සුලිකු නාටුව. ඒ වගේම ගම්වතුරු තරජනවල මේ ත්‍රිවිධ හමුදා නිලධාරීන්, ස්වේච්ඡා නිලධාරීන් ඉතාමත් ඕනෑකමින් ජීවිත ආරක්ෂා කරන්න උපකාරී වුණා. එතකොට මොවුන් වීරයෝ නෙමෙයිද? අපිට නම් එදත් වීරයෝ, අදත් වීරයෝ. අවුරුදු 17ක් පහ වුණත් අද වාගේ මතකයි එදා රටේ තිබුණු තත්ත්වය. මේ ගැන සිතලා බලලා මනවින් කටයුතු කළොත් තමයි සිහලුන් වන්නේ, දමිලයන් වන්නේ, මුස්ලිම්වරුන් වන්නේ, ජාති භේදයෙන් තොරවයි එදා ජීවත් වීමට ඇති අයිතිය ලබා දුන්නේ. ඉතින් දයාබර අසන්නනි, රණවිරුවන් සිහිපත් කරමින් ඔවුන්ට ගෞරව දක්වමින් මියගිය රණවිරුවන්ට පුණ්‍යානුමෝදනා කරමින්, ආබාධිත තත්ත්වයට පත් වූවන්ට සුවසෙත ප්‍රාර්ථනා කරමින් අද මේ හෝරාවේ ඔබ හා එක්වන මම සඳතරු තුලින් ධර්මපාල කොටිකාරගි සුපුරුදු සෙනෙහසින් යුතුව පිළිගන්නම් ඔබව. ආයුබෝවන්.
1: ආයුබෝවන්. මම ගාමිණී නාරන්පනාව.

ලේ කඳුළු දහටිය හෙළමින් ලාංකිකයාට ජීවත් වීමේ අයිතිය ලබා දුන්, ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ, ආබාධිත තත්ත්වයට පත්වමින් ක්‍රියාකාරකම් කළ රණවිරුවනි, ඔබටයි මේ උපහාරය. මේ වෙනුවෙන් ගීත රචක කුමාරදාස සපුතන්ත්‍රී විසින් රචනා කරන ලද ගීතයක් ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංයුක්තවත් කර විසරද සුනිල් එදිරිසිංහයන් ගායනා කළ රණවිරු ගීතයක් ඔබගේ සවනට.

මුහුදෙන් ගොඩබිමින් ආසෙන් ඔබ කළ ක්‍රියාකාරකම් හේතු කොටගෙන අද ලක්වැසියන්ට නිදහසේ ජීවත් වෙන්නට පුළුවන්. ඒ සඳහා නායකත්වයේ දුන්න අයටත් අපි අපගේ ප්‍රණාමය. වීරෝදාර රණවිරුවනි, නැවතත් ඔබට අපගේ උපහාරය.

උජු සමදනේ ඔබ වහන්සේට චලි මේ ලෝකෙට වලින්න කරයි. මේ කාර්මික ආයෝජන නව පරපුරේ කාලිකා නන්දයේ පෙම්සසන්නේ.

0: ඉතින් දෑබර අසන්නනි, මෙතැන් සිට ශ්‍රී ලංකාවේ තොරතුරු ගෙනෙන්නටයි අපි සූදානම් සිටින්නේ. ආයුබෝවන් සඳතර තුලින් බ්‍රහස්පතින්දා රාත්‍රියේ ගෙනෙන ශ්‍රී ලංකාවේ තොරතුරු සයිබර් අපරාධකරුවන්ට ශ්‍රී ලංකාව තෝතැන්නක් වෙලා. අන්තර්ජාලය ඔස්සේ විවිධ වංචා සහ අපරාධ සිදු කරන වංචාකරුවන් පසුස්කීය සති දෙක තුළ ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් අල්ලා ගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා. දැනට මෙසේ අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 700කට වැඩි බවයි පොලිසිය පවසන්නේ. පරිගණක අපරාධ සිදු කිරීම සඳහා මොවුන් හෝටල්, ලැබුම් මල් හා නිවාස විශාල මුදලකට බද්දට ගෙන ඇති අතර ඒවායේ තිබී රුපියල් කෝටි ගාණක් වටිනා පරිගණක විද්‍යුත් උපකරණද පොලිසිය කළ වැටලීම් වලදී සොයාගෙන තිබෙනවා. පොලිසිය ඉක්ුත් දිනවල දකුණේ මීදිගම හා හික්කඩුවේ සංචාරක හෝටල් දෙකක් කොටලා විදේශිකයන් 198 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් 178 දෙනෙකුම ඉන්දියන් ජාතිකයන් බවත්, සෙස්සන් 25 දෙනා නේපාල ජාතිකයන් බවත් වාර්තා වෙනවා. මීට අමතරව වස්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක් බද්දටගෙන එහි සිටි පරිගණක වංචා කළ චීන ජාතිකයන් 75 දෙනෙකු පමණ, ලැප්ටොප් පරිගණක යන්ත්‍ර 100ක් පමණද, ජංගම දුරකථන 600ක් පමණද පොලිසිය විසින් අත්අඩංගුවට ගන්න ලැබුවා. මොවුන් මෙම හෝටලය මාසයකට රුපියල් ලක්ෂ 66කට බද්දට ගෙන තිබූ බව පොලිසිය පවසනවා. දැනට සයිබර් අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර චීන, මැලේසියා, ඉන්දියා, නේපාල්, වියට්නාම් හා තායි සහ ස්පේරු ජාතිකයන්ද සිටින බව පොලිසිය සොයාගෙන තිබෙනවා. මොවුන් සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ වීසා කාලය ඉක්ුත් වූ පසු ශ්‍රී ලංකාවේ රැඳී සිටමින් මෙම ජාවරම කරගෙන ගොස් තිබෙනවා. ශ්‍රී ලංකාවේ ලිහිල් වීසා ප්‍රතිපත්ති, අනෙක් රටවලට වඩා අඩු වෙනුවකින් මෙහි ජීවත් වීමට හැකිවීම, පරිගණක තාක්ෂණය පිළිබඳ ශ්‍රී ලංකාවේ දැඩි නීති නොතිබීම මොවුන් ශ්‍රී ලංකාව තම ජාවාරම් සඳහා යොදා ගැනීමට ප්‍රධාන හේතුව බව පොලිසිය පවසනවා. රුපියල පිරිහි ඩොලරය දිනෙන් දින ඉහළට. පසුගිය සතියේ අප ආවරණය කළ පරිදි ශ්‍රී ලංකාවේ රුපියල අවප්‍රමාණ වීම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. ඉක්ුත් සතියේ ඇමරිකානු ඩොලරය රුපියල් 331.15 වූ අතර පෙරේදා එනම් 19 ඒ රුපියල් 338.34 දක්වා වැඩි වී තිබෙනවා. 2023 දෙසැම්බරයෙන් පසු ඇමරිකානු ඩොලරයේ අගය මෙතරම් ඉහළ මට්ටමට පත් වූ පළමු අවස්ථාව බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. මැද පෙරදිග යුද්ධය නිසා ඉන්ධන මිල ඉහළ යෑම, ආනයනය කරන ඉන්ධන වෙනුවෙන් මීට පෙර වැය කළ මුදල මෙන් සිවුගුණයක පමණ මුදලක් ගෙවීමට තිබීම, අපනයනයේ ආදායම් පහළ යෑම ශ්‍රී ලංකාවට ඩොලර් ගලා ඒම අඩුවීම මේට ප්‍රධාන හේතු බව ඔවුන් පවසන්නේ. රුපියල දිනෙන් දින අවප්‍රමාණ වීම ශ්‍රී ලංකා ආර්ථිකයේ විශාල අර්බුදයක් බවත්, තත්ත්වයට පිළියම් ලෙස රජය ගන්නා පියවර කුමක්දයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරනවා. මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ ගැන අදහස් දක්වමින් රුපියල අවප්‍රමාණ වීම මගින් ආර්ථිකයේ කඩාවැටීමක් පෙන්නුම් නොකරන බවත්, අමරිකානු ඩොලර ඇමරිකානු ඩොලර් බිලියන 700ක් විදේශ වත්කම් ඇති ඉන්දියාවද රුපියල විශාල වශයෙන් අවප්‍රමාණ වී ඇති බවත් පවසනවා. මැලේසියාව, නේපාලය වැනි රටවල්ද මුදලේ අගය ශ්‍රී ලංකාවට වඩා වැඩි ප්‍රමාණයකින් අවප්‍රමාණ වී ඇති බවද ඔහු පෙන්වා දෙනවා. කැබිනට් ප්‍රකාශක විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා පවසන්නේ, ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 700ක් හා ආසියාන සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200ක් ලැබෙන බැවින් ඉදිරි කාලයේදී රුපියල අවප්‍රමාණ වීම නතර වන බවයි. මේ අතර ආර්ථික අරුබුදයට පිළිමයක් වශයෙන් රජයේ වාහන ආනයනය කිරීමේදී මැයි මාස 15 වෙනිදාට පසු ණයවර ලිපි නිකුත් කරන වාහන ආනයනකරුවන්ට 50%ක අධිභාරයක් පනවා තිබෙනවා. එය මාස 3කට බලපවත්වන බවයි ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ. හොර රූපහානි ගුවන් විදුලි මධ්‍යස්ථානයක් රත්මලානයේ ගුවන් තොටුපළ අතරින් අල්ලයි. රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආසන්නයේ ඇති අධි ආරක්ෂක කලාපයේ රහසිගත ලෙස පවත්වාගෙන ගිය නීති විරෝධී රූපවාහිනිය හා ගුවන් විදුලි මධ්‍යස්ථානයක් ගල්කිස්ස පොලිසිය විසින් පෙරේදා වටලා තිබෙනවා. ඒ පවත්වාගෙන ගිය මාලදේවෙනි ජාතිකයෙකු ඇතුළු දෙදෙනෙකු පොලිසිය වෙතින් අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසනවා. එම ස්ථානයේ තිබී රුපියල් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් සැටලයිට් රිසීවර්, සැටලයිට්ස් ඩික්ස්, පරිගණක 3ක්, ස්ටාලින්ග් දුරකථන සම්බන්ධතා උපකරණද පොලිසිය භාරට ගෙන තිබෙනවා. රූපහානි නාලිකා සැටලයිට් මාර්ගයෙන් භාගත කර ඒවා
1: මෙම රූපහානි නාලිකාව හා ගුවන්විදුලිය මගින් ජාත්‍යන්තර පාරිභෝගිකයන්ට බෙදා හැර තිබෙන බව පරීක්ෂණවලදී හෙළි වූ බව පොලිසිය පවසනවා. මාලදිවයින් ජාතිකයා මෙහි වූ මෙම මධ්‍යස්ථානයේ ISIS සංවිධානය හෝ වෙනත් ත්‍රස්තවාදී සංවිධානයක් සමග සම්බන්ධතා පවත්වනට ඇද්දයි පරීක්ෂණ පවත්වන බව පොලිසියේ නිලධාරීන් සඳහන් කළා. ශ්‍රී ලංකාව මේ වසරේ මාස 4ට මෝටර රථ ඇතුළු වාහන 178,000ක් ගෙන්වනවා. ශ්‍රී ලංකාව මේ වසරේ මුල් මාස 4ට මෝටර රථ ඇතුළු වාහන 178,000ක් ගෙන්වා ඇතයි මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමති ආචාර්ය අනිල් ජයන්ත මහතා පෙරේදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මෙම වාහන සංඛ්‍යාව මෝටර් සයිකල් ත්‍රිරෝද රථ ඇතුළත් වන බවද පැවසූ ඒ මහතා පුජ්ජිලක පරිහරණයට ගෙන්වන මෝටර් රථවල පමණක් මේ මාස 15 වෙනිදා සිට 150ක් අධිභාරයක් පනවා තිබෙන නමුත් බස් ලොරි වැනි වාහනවලට මෙම අධිභාරය අය නොකරන බවත් ඒ මහතා පැවසුවා. පුජ්ජිලක මෝටර් රථ සඳහා පනවා ඇති අධිභාරය මාස 3කට පමණක් සීමාන බවද ඔහු ප්‍රකාශ කළා.
0: ශ්‍රී ලංකාවේ තොරතුරු වෙත ගෙනාවේ කොළඹ සිට අප නියෝජිතවරයා පෙන්නද පුවත් ඇසුරෙන් තොරතුරු ගෙනා මම ධර්මපාල කොටිකාරගෙ ආයුබෝවන්.
2: මිනිසුන් වශයෙන් මෙලව ඉපදෙන අප කුතරම් වාසනාවන්තද? මිනිසත් බව සමග අප රැගෙනෙන යහගුණයන් කුතරම්ද? එහි සමාන අවස්ථාවල එම මිනිස් ගුණයන් අප අතරින් ගිලී යන අවස්ථාවට දක්නට අසන්නට ලැබෙනවා. ඉතින් අපි අද අදහස් කළා මිනිස් ගුණයන් ගැන කීවෙන ගීත කීපයක් උපවිත ගෙන එන්නට. යහපත් මිනිස් ගුණයන් අප අතර කොතරම් තිබුණද ඒවා දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීම තරමක් දුෂ්කර කටයුත්තක්. සමහර අවස්ථාවල එම ගුණයන් අප අතරින් දුරස් වන්නට බලපාන හේතු අප ඔබ වෙත ගෙන එන පළමු ගීතය තුළ අන්තර්ගත වෙනවා. සිරිල් සීලවිමලයන්ගේ පද රචනයක් ආර්ය චන්දසේනයන් විසින් සංගීතවත් කොට තිබෙනවා. ගායනා කරන්නේ ආචාර්ය වික්ටර් රත්නායකයන් විසිනේ. ඉතින් අහලා බලන්න. අප අතර තිබෙනේ උදාර මිනිස් ගතිගුණ අප අතරින් ඈත්වන්නට බලපාන මෙම හේතුන් අප කොතරම් දුරට පාලනය කරගෙන එම මිනිස් ගුණයන් රැකගන්නට පුළුවන්ද කියලා.

රත්තරන් කෙන්ඩියේ සිංහතිල් වගේ යහපත් මිනිස්ගුණයන් සැමදා බැබලෙන බව එම ගීතයෙන් පසක් කර දෙනවා. මිනිසුන් අතර එම ගුණයන් නොතිබෙන විට එක් මිනිසුන් කොටසක් තවත් මිනිසුන් කොටසක් වෙතට වෛරය, ක්‍රෝධය හා ඊර්ෂ්‍යාව ක්‍රියාත්මක කරනවා. ඒ කොතරම් සාධාරණද? අපගේ ඒ ඇති උතුම් මිනිස් ගුණයන් අප විසින් නැති කරගන්නා ආකාරයක් ගැන කියවෙන තවත් ගීතයක් අප ඔබ වෙත ගෙන ඉන්නට සූදානම්. ආචාර්ය රෝහණ වීරසිංහයා සංගීතවත් කොට ඇති මෙම ගීතය කුමාරදාස සපුතන්ත්‍රීගේ පද රචනයක්. ගායනා කරන්නේ විශාරද සුනිල් එදිරිසිංහ. අහල බලන්න. මලක්සිය සුවඳවත් මිනිසාගේ මිනිස් ගුණයන් නැතිවන්නට බලපාන හේතුන් මොනවද කියලා?

ඉතින් අපි අද කතා කරමින් සිටියේ මිනිස් ගුණයන් හා ඒවා අපාත්‍රයෙන් නැතිවෙන්නට බලපාන හේතුන් ගැන කියවෙන ගීත කීපයකටනේ. කොතරම් හොඳ ගතිගුණ ඇති මිනිසුන් අපාත්‍ර සිටියත් විවිධාකාර හේතු නිසා එවන් මිනිසුන් අපාත්‍රයෙන් බඳවෙන එක නම් ඉතරම් හොඳ දෙයක් නෙවෙයි. දුර්ලභ වූ මිනිසත් භාවයක් ලැබූ මිනිසුන් අතරින් ගුණ යහපත් මිනිසුන් ප්‍රමාණය ඉතා අල්ප බව මෙම ගීතයෙන් විදහ දැක්වෙනවා. ලක්ෂ්මණ විජේසීකරන් ගායනා කරන මෙම ගීතේ වසන්ත කුමාර කුබුවකගේ පද රචනයක්. සංගීතොත්කුට ඇත්තේ ආචාර්ය රෝහණ විරසිංහයන් විසිනි. අහල බලන්න, මල් වගේ, හිරු වගේ, නැතිනම් සඳු වගේ මිනිසුන් අපාත්‍රින් නැතිවලා යන්නේ ඇයි කියලා.

0: ත්‍රිත්‍රිපසෙත් ගුවන් විදුලියේ සිංහල සේවයයි. FM 92.3.
1: තම දිනෙත් නොපිනී ගියත් ගීත රචකයාණන් ලබා දුන් පදමාලාව හා සංගීතය අනුව එය දුටුවහසේ අහිංසකව මේ ගීතය ගායනා කරනවා. ඒ මේ කලා ගමගේ ගායිකාවන්. ගීත රචක සෝමලතා හේරත්මැණිකේ විසින් ගීතයේ පදමාලාව සකස් කරන ලබුව සංගීතවත් කරේ රුවන් ශ්‍රී වල්පොලයන්.

මවකගේ අමිල වටිනාකම ගැන අගන අදහස් ඩබ්ලිව්.ඒ. අබේසිංහ පදරචකයාගේ පෙළ ගැසීම සංගීතවස්කර ගායනා කළේ ආචාර්ය විසාද නන්දාමාලනිය විසින්.

මෙවන් සංවේදී ගී කොතරම් ගෑන්නට ඇත්ද. එවැනි ආදර සම්බඳතා ඇති පුතුන් එදා රට වෙනුවෙන් ජීවිතය පූජා කරන්නේ නැති. දෑබ රණවිරුවනි, ඔබටයි මේ උපහාරය.